0: DVFM නෝදි හේක මෙක හස්
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීතවවසා
2: රේ ආතෙස් කුරියේ
3: නෝදි හේක මෙක DVFM ගේ මෙ හන් බයි ලවත කොමස් පෙරික
2: දුගොන් ෆිල්ම් නෝ මේ කී හම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල්ම් වැදේ නමුග අබදුස්
4: රාජ්‍යෙන්දනා

0: لاوي كفه لاوي.
1: නුවදියේක මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුගා.

එකලේගෆාන් එබහි මූසාගෆාන් විදාල්වේ ඒ හාරූන්ගෆානේ එවරෙන් මගුෆුරෙදිගෙන් දියතන් කලේගෆාන ෆෙනි වඩාගෙන් හිඳු තිමං කලේගෆාන තබාවේ තිමං කලේගෆානුග අරිහ වඩාගතුන් කලේගෆාන මනාකුරී කොංකමෙත්තෝවේ ෆහෙ තිමං කලේගෆානුගේ අම්ර කලේගෆානු උරෙදි වඩාගතීතෝවේ.

ගෆාන විදාල්වි ෆහේ දාං උලේෂ ෆහේ හම කෂවරුන් දුනියේග හයාතුගා කලයන්ගොති එවවෙස් මීහෙක්ගා බීහුමෙන් නැතේ බුණුමෙ අදි හම කෂවරුන් ආහරතුගා කෙලාක් නොවවේන මවිදෙ කලයවේ අදි කලේ එයන් අලුකං කුරුම් මතිී දෙමිහුරි කලේග ඉලාහ බලාශ හම කෂවරුන් තිමං කලේග ෆානු ඒති අන්දාලබ්වා හුසීමෙ අදි හම කෂවරුන් කඩුතෙරියන් ඒගේ අලිත බුරුසාලබ්වා හුසීමේ.

0: ඉස්වෙදිය උම්මැත්තවගේ ඛබරතකුන් කලේගේ ෆානත්තිමන් රස්කලාන්ගේ කියා දෙවනී එපදයින්නේ. අදි හැම කශවරුම් තිමන් රස්කලාන්ගේ හදරතුන් කලේගේ ෆාන කුර්ආන් දෙවීමේ.
1: من أعرض عنه فإنه يحمل يوم القيامة وزرا.
0: قرآن فرغس دي في ميها دناش فهي هما كشورم اميهك قيام دوهم بردن هري فافين افلاه تي
2: ديوهي اف ام نو ديهك ميگاردز.

දෙම්යති හම්බස් තෙරේහේ බීප්‍රාක්ක අඩුන් බීප්‍රාක්කී හිතාමවෙරි හි කුදිකොල්ලා ފަද ලවතවගේ රස්ගෙ ފަන් ෆිල්හාල් මන් බර්යා අධි තේරි මිට්ටි ފަද ලවතකුන් ඒනවනී කොම්ම මීහෙකි දෙරුලුම් වෙස් කරුණ ඔස්සුවා ලාފަ ඒනෙගේ අඩුන් දීවානියත් ෆිල්මක් කියාފަවා හම්බස් තෙරේහේ ලවෑගේ සුරිහිගේ මානයකී අහරෙමී හමෙකිනි තිබාගේ මීහකීමේ ලව ފެށිගෙන් අන්නනී වරුගද අහුදකුන් ޒަމާން ބަދަލުވެ މުޅިން އާ ޖީލެއް އައިނަމަވެސް އަހަރެންގެ ހިތުގަ އަބަދުސް ރަނިކަން ކުރާނީ ހަމެކިނި ތިބާއެއް އަބަދުސް ބަދަލުވަމުންދާ މި ދުނިޔޭގެ މި ހީ ބަދަލެއް ނުވާނެއް ދެން އަންނަ ބައިކީ ހަމްބަސް ތެރޭހެން ޖަބްތަކް ޖިޔެންގެ ތެރޭ ހިރަހެންގެ އަހަރެން ދިރިހުރިހާ ހިނދަކުވާނީ ހަމެކިނި ތިބާގެ މީހަކަށެއް އެއީ ހަމެކިނި އުފާވެރި ދުވަސްވަރެއްގެން ނޫނެއް ಹಶಿಗಣು ನೇವಾ ಹಿಂಗಾಹಾ ಹಿಂದಕು ಎ ಹುವಾಗೆ ಮತೀಗ ದೆಮಿ ಹುಣ್ಣಾಣಮೆ ದೆಂಗಣ್ಣ ಬ್ಯಾಗವಣಿ ರಾಸ್ತಾ ಏಕೋ ತೇರಾ ಮೇರಾ ಯಹ ಮಾಂಗ್ತಾ ಹೂ ಮೇ ಓರ್ ಕುಚ್ಪಿ ಕಹಾ ದೆಮಿ ಹುಂಗೆ ಮಗಕಿ ಎಮ್ಮಗೆ ಕಮುಗವೆ ಏಕುಗ ಹಿಂಗುಂ ಫಿಯವಾ ಎಹೆಂ ಎವ್ವೆಸ್ ಎದು ಮೆನ್ನೆತೆ ತಿಬಾ ಅಹಣ್ಣ ಲಿಬಿಜ್ಜಿನಮ ಹುರಿಹಾ ಹಿತಾಮತಕೆಂ ಹಿನಿತುಂಗುಮುಕ ಬದಲ್ ವಿಗೆಂದಾಣೆ ದೆಂಗೊತಿ ಕಾಶ್ ಮುಜ್ಕೋ ತೂಬಿ ಯೂಹಿ ಚಾತಾ ಜಿಂದಗಿ ಪರ್ ಕಾಮಿರೆ ಸುಕುಂತಾ ಪಣೆ ತಿಬಾವೆಸ್ ಅಹಣ್ಣಂ ಮಿಫತ್ಯಾಂ ಇದೇನಮೆ ಮುಳಿ ಉಮುರಂ ಅಹರಿಗೆ ಹಿತುಗೆ ಸುಕುನ್ ನುವತ ಹಮಹಿಮೇಂ ಕಮಕಿ ತಿಬಾ ಕಮುಗ ವೀನಮೆ ಮೇ ಪ್ರಾಕ್ಕೆ ಜಜುಬಾತುಂ ಫುರಿಕೆಂವಾ ಲವಕ್ಯುಂಗೆ ಸ್ಟೈಲಾ ಓರ್ಕೆಸ್ಟ್ರಾ ಮ್ಯೂಸಿಕಾ ಮಡುಮಾತಿರಿ ಪಿಯಾನೋ ಆದಿ ಸ್ಟ್ರಿಂಗ್ಸ್ಗೆ ಅಡುತಂ ಎಕುವೆಗೆಂ ಮಿ ಲವ್ಯಾಂ ಮುಳಿ ಮಾಹೋಲ್ ಫುರಾಲನಿ ಲೋಪಿಗೆ ಕುರಿಮತೀಗ ಮುಳಿಂ ಕಿಯಮಂವೆ ನಫ್ಸು ಕುರ್ಬಾಂಕೊಲ್ಲಾ ಫದ ಅಸರುಗದ ಇಹುಸಾಸಕು ಅದೇ ಹಂಬಸ್ ತೆರೆಹೇ.

0: لاوي كفه لاوي.
1: මුනිවස් පිළවලුම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කරනවා.

විදුවරු. අල්කුණමෙන් එම්මෙන්වස් දන්නගොතුග ඉස්ලාම් දීනුග හිමිනේ අලුකම්ගෙ දායිරායා මුආමලාතුගෙ දායිරාග බයෙක් කන්තත වකි ගොතකක් කුරුම්වනි රසූල සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් වාජිබ් කුරවාෆා.

ගඩින් අගඩි සාලිස් දෙමිනට් මේ නුවදිහයක මෙග හට් දිවිහි FM දිවිහි FM මෙගඩිය ගල්ගුන් මේ කුරිය මිගෙන්දනී ලවෆීතා අද ලවෆීතා ෂෝග හම එකි කහල ලවේ රික්වෙස් කොලුම්ගේ ෆුරස තල්ගුන් මේ ගේහුන් තෙරි නං උන්නානි ෂෝග මිහා ඇසා මන්දෙන් ගල්ගුන් මේ හිමනාල දෙනී මිසා ජල්වම්ගේ හිමනේ අබ්දුල් හන්නන් මූසා දීදී කියා දීෆ වා ලවේ ලවේ කී බුනීමා දෙන් ලිබේනේ

0: למה לקוף בהון?
1: למה היא?
2: මුනිවස් පිළිවළම නුවදිහ 1 MHz 2 FM ටියුන් කොද්දම
0: ලවෙන් අඩුව හලම් බෑනුන්ත
3: තුජේ ලගේ නන්න ජරියා
4: ලෝභී වසරයතක නුවත එකුවරියක ලවෙන් හස කොල්ලම් බෑනුන්ත ಫೆಮನ್ ಕೊರಿಯ ಗೆಂದ ಎಹುಂತರಿಗೆ ಹೋವುನ್ ಶೋಗ ಕೊಮ್ಮೆ ಎಹುಂತರಿ ಕಬ್ ದಾವ್ರಮಿಗೆ ಫುರ್ಸತ್
5: ಹಂದು ಅರುಗರಾಳು ದೇಹಿತ ಫಿನಿ ಕಂಗಿ ಬಿಜೆ
4: ದೇಹ ಸಬ್ಬಿಸ್ ವನಾಹರು ದಿವೆಹಿ ಫೆಮನ್ ಗೆನಸ್ತೆನಿ

0: Viral Vibe. Viral Vibe.
1: දහස් තේවිස් වනාහරුගේ එම මග්බූලෙන් උරුදු ඩ්‍රාමායකි බිලාල් අබ්බාස් අදී දුර්රේ ෆිෂාන් සලීම් ෆෙනිගෙන් දිය ඊෂ්කු මුර්ෂිද් සීරීසුන් ඉවිගෙන් දාලවා තේරා මේරා හේ පියාර් අමර් මි ලවෑකෙ ખાසකමකී මී අහමද් ජහන් සේබ් අමිල් එල්ලියේ කොම්පෝස් කොන් අදි කියාපවාලා වේකවුන් මී මඩු මෑතිරි රාගක ක්ලැසිකල් අදි ඇකෝස්ටික් ගිටාගේ හීග තයාර් කොෆවාලා වේ ahmad jahan zeb ke classical tamrin livfawaadun milawage komme bahegga wara fu maaneng ikulivigenbe milawage lembinai fawani abada demigen wa loebba tagdeera adi gurbani ke macha me drama ke batal loebatta ka aina ge hayata genna bodo badal ramz ko te lave milawage ekeke baata tiktok ka wara boda waage hifa kaveni ke hafla taka ekikala video tawga beenun kura magpul audio ekave ke diya

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: ये क्या हुआ

ඒග කුරින් එබහි කුරුආන් බාවා ලෙවුම්ගෙ නුවත මුහම්මදුගෙ ෆානු ෆොනුවුම්ගෙ කුරින් හම කෂවරුම් තිමන් රස්කලාගෙ අජාබුම් එවුරෙන් හලාකු කුරෙවිනම එවුරෙන් බුනීස්කං කෂවරෙ අළමෙන්ගෙ වෙරි රස්කලා කෝයි ඉබ රස්කලාන්ගෙ අළමෙන්ගෙ ගාත රසූලකු නුෆොනු වෙවී කීවෙගෙන්තෝයි ෆහෙ ඒරුන් තිමන්මෙන් දෙරවෙ හලාකුවුම්ගෙ කුරීගා ඉබරස්කලාන්ගේ ආයතක තබාවීමහේ.

0: එමීහකං අත්වෙදාන කංකමාමෙදු ඉන්තිජාර කුරා මීහකෙ ෆහෙ තියබෑ මීහුම් වෙස් ඉන්තිජාර කුරාශ් ෆහෙ සීදා වෙගෙම්වා තෙදුමවගේ අහුළුවරි නකී අදි හිදායතු ලිබිගෙම්වා මීහුන් නකී කොබෑකං නිකං හොරතිය බෑ මීහුන්නං එගේ නැති.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොදිය එක මෙගහට්ස්
2: අලිනෝරු